සීස නිවායු කෝබුත්තානක පූජිත හැපාස කුමරතානක පූජනතහයෝ කූර්ක්‍රයා උරජයවන් සවිහි ජාග ශ්‍රීපගෝ ආනකෝ පිහෙදනම් පායු